0: 3ZZZ Radiothon.
1: Donate now to the 3ZZZ Radiothon. Show your support for your favourite program. With your help, we can continue to bring you the stories that matter, the music you love, and news in your language. Help empower the voices of multicultural communities. Your donation is tax deductible, so give what you can for your community. To donate, head to our website, 3zzz.com.au, or call us now on 9415 1923. Thank you for your support.
0: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
2: The following program is in Sinhalese.
3: ඔබ ඇති කරන බලපෑම සුළු මොහොතකදී පවා දැකගත හැකි වනු ඇත. එය ජීවිත වෙනස් කරන සුළුය. එය උද්‍යෝගිමත් සහ ප්‍රායෝගික, තෘප්තිමත් සහ බලාපොරොත්තු සහගත විය හැකිය. ඔබ ඔබසේම අනන්‍ය විය හැකිය. ඉතින් ඔබේම වූ ආකාරයකට ඔබේ චිසොම් සුදුසුකම කෙනෙකුගේ ජීවිතයක යහපත් වෙනසක් ඇති කරනු ඇත. එසේම ඔබේත් සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධිය දක්වා ඔබට උචිත සුදුසුකම චිසෝම් හි ඇත. චිසෝම් සොයා දැන්ම අයතුම් කරන්න. චිසෝම් වඩා යහපත් වෙනසකට RTO 0260.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
4: රේඩියෝ තුනේ 2026 3ZZZ මෙය ඔබේ ගුවන්විදුලි නාලිකාවයි. ඔබේ හඬ, ඔබේ පණිවිඩය, ඔබේ ප්‍රජාව. වසර ගණනාවක් පුරා 3ZZZ ගුවන්විදුලි සේවය ලෝ පුරා විසිරී තිබෙන විවිධ ප්‍රදේශවලින් සංගීතය, දැනුම සහ ජන හඬ ඔබ වෙත ගෙනෙන ලදී. 92.3 FM ඔස්සේ මෙල්බන් නුවර සිට ප්‍රජා ගුවන්විදුලියක් ප්‍රජාවකගේ සහභාගිත්වයෙන් තොරව පවතින්නක් නොවේ. මේ ඔබේ හඬ ලෝට ඇසෙන්නට සැලසීමේ වාරයයි. අදම 3ZZZ රේඩියෝ තුන් වැඩසටහනට සහාය වන්න. එමගින් විවිධ සංස්කෘතීන් නියෝජනය කරන මෙම ප්‍රජා ගුවන්විදුලි සේවාව අඛණ්ඩව, දේශීය සහ සාර්ථකව පවත්වාගෙන යාමට දායක වන්න. මන්ද ඔබ පරිත්‍යාග කරන සෑම මුදල් ඒකකයක්ම ඔබේ ප්‍රජාවේ හඬ ගුවන් තරංග ඔස්සේ අඛණ්ඩව රැගෙන යාමට උපකාරී වන බැවිනි. අදම 3ZZZ වෙබ් අඩවිය හරහා පරිත්‍යාගයක් කරන්න. නැතහොත් 94 15 19 23 අංකය අමතන්න. සම්බන්ධ වී සිටින්න ඔබේ හඬ ලොවට ඇසෙන්නට සලසන්න. ඔබේ ප්‍රජා ගුවන්විදුලි සමග එක්ව සිටින්න. 3ZZZ ලෝකයේ ඔබ වෙත සමීප කරයි.
5: ඔබ අපදාවකට සූදානම්ද? ඔස්ට්‍රේලියා පෝස්ට් සහ ඔස්ට්‍රේලියන් රෙඩ් ක්‍රොස් එක්ව අනපේක්ෂිත අවස්ථාවන් සඳහා සූදානම් වීමට ඔබට උපකාර කරයි. අද ගන්නා සරල පියවර කිහිපයක් හෙට විශාල වෙනසක් ඇති කළ හැකි. වැඩි විස්තර සඳහා redcross.org.au/prepare වෙත පිවිසෙන්න.
6: Proud sponsor of 3ZZZ 92.3 FM.
7: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහලෙන්.

0: 3ZZZ 92.3 FM.
1: 3ZZZ 92.3 FM.
2: Me, 3ZZZ Goan Vidulie, Sinhala Seve. FM, 92.3.
3: ආයුබෝවන් සුභරාත්‍රියක්. ඔබ දැන් එක්ක සිටින්නේ 3ZZZ ගුවන් විදුලි සිංහල අංශයේ මෙවන සඳතරුත් සමගින්.

0: රාත්‍රියක සංගීතමය හෝරාවක් සඳතරු FM තරංගමාලා 92.3 ඔස්සේ ගුවනි. අද 2026 වසරේ ඔක්තෝබර් මාසේ පළවෙනිදා බ්‍රහස්පතින්දා අපි කෙමෙන් කෙමෙන් 2026 වසරේ 4 වෙනි කාර්තුවට ළඟාව වූවා. සීත කාලයේ කෙමෙන් කෙමෙන් පහව ගියත් ඇතිවන සුළං සහ උණුසුම නිසා ලෙඩ රෝග පැතිරීමේ හැකියාව තිබෙන බව අපි දන්නවා. විශේෂයෙන්ම හේපීව ඉතින් දයාබරසන්නනි, එයින් ආරක්ෂා වීම ඔබ සතුයි. වසරක් පාසා පවත්වනු ලබන ත්‍රිතිපිලසත් ගුවන්විදුලි රේඩියෝ තෝණය ඊයේ සිට ක්‍රියාත්මකයි. සඳතරු සඳහා ඔබ වැය කරන මුදල, ඔබගේ නම, ලිපිනය, සෙනසුරාදා සහ ඉරිදා දිනවල ගුවන්විදුලි ප්‍රචාරය වෙන බව සලකන්න. ඔබට පුළුවන් තවත් වසරක් ඉදිරියට ත්‍රිතිපිලසත් ගුවන්විදුලියේ වැඩසටහන් පවත්වාගෙන යාම සඳහා විශේෂයෙන්ම සිංහල වැඩසටහන මූල්‍ය මෙදායකත්වයක් ලබා දෙන්නට කලින් වසරවල ඔබ ලබා දුන් දායකත්වයට ඉතාමත්ම ස්තුතිවන්ත වෙන අතර මේ වසරේදීත් එවැනිම ආධාරයක් ලබා දෙන්නට කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේ සඳහා ඔබට පුළුවන් අමතන්නට 94.15.23 ඕ 94.15.28 සිංහල වැටතහන පවත්වන කාලය තුළදී සඳතරු තුලින් ඔබ හා එක්වන මම ධර්මපාල කොඩිකාරගේ සුපුරුදු සෙනෙහසින් යුතුව පිළිගන්නම් ඔබව. ආයුබෝවන්.
1: ආයුබෝවන්. මම ගාමිණී නාරන්පනාව.

අපි එකිනෙකා හමු වෙන විට දෙකපුරුදු හැඟීමක් ඇති වෙන්නේ, සෙනෙහසක් ඇති වෙන්නේ, ආදරයක් ඇති වෙන්නේ පෙර පතාගෙන එන ක්‍රමයට බව බොහෝ දෙනා පවසනවා. කප්සුහ කල් පෙරුම් පරාගෙන දිරිදුරග තරණය කර මා ඔබ හමුවට ආවා. රත්න දිසානායකයන් විසින් රචනා කළ ලද මෙම ගීතයේ සංගීතවත් කළේ ජයතිස්ස අල්හාකෝ විසින්. සුමුදුර ගායනය ආචාර්ය විසරද නන්දා මාලනියන්ගේ.

ප්‍රජා සිංහල ගුවන් විදුලියේ මහගෙදර 3ZZZ මහගෙදර නඩත්තුවට සඳහා ඔබට පුළුවන් දැන් දායක වන්නට. සෙනසුරාදා සහ ඉරිදා දිනවල සිංහල වැඩසටහන් පවත්වන අවස්ථාවේදී ඔබගේ දායකත්වය ලබා දෙන්නට 94151923 94151928 මේ මැදිරි දුරකථන අංක. දැන් අපි ගීතයකට යොමු වෙන්නයි සූදානම් වන්නේ. 1976 වසරේදී තිරගත වූ ආරාධනා චිත්‍රපටියට කුරරත්න ආර්යවංශයන් විසින් ගීතයක් ලියා තැබුවා. ඒ සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. යුග ගායනය ප්‍රවීණ ගායක මිල්ටන් මල්වාරච්චි සමගින් විසරද මාලිනී බුලත්සිංහලයන්.

0: මේ ත්‍රීචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3
1: ත්‍රීචබල් සෙට් ගුවන් විදුලියේ ප්‍රජා ගුවන් විදුලියේ සිංහල අංශයේ වැඩසටහන් තවත් වසරක් ඉදිරියට පවත්වා ගැනීම සඳහා ඔබ කරන ලබන දායකත්වය මූල්‍යමය ආධාරය චෙක් පතකින් හෝ මුදල් ඇනෝමකින් හෝ ක්‍රෙඩිට් කාඩ් පතෙන් ඔබට ගෙවිය හැක. වඩාත් සුදුසු වන්නේ ක්‍රෙඩිට් පත්වලින් ඔබගේ ආධාරය ලබා දීමයි. සෙනසුරාදා සහ ඉරිදා දිනවල සෙනසුරාදා උදේ 7 සිට 8 දක්වාත් ඉරිදා දිනේ උදෑසන 8 සිට 10 දක්වාත් ඔබට මේ මුදල් ආධාර ලබා දීමට කතා කළ හැක. ඒ සඳහා 94151923 94151928 දුරකථන අංක අමතන්න. සඳතරු වැඩසටහනක් අමතක කරන්න එපා. සඳතරු වෙනුවෙන් ඔබට පුළුවන් මූල්‍යමය දායකත්වය ලබා දෙන්නට. නැවතත් අපි ගීතයකට යමු. සිතේ ඇවිලුණු ගිනිදැල් ක්‍රමක්‍රමයෙන් නිවිගෙන යද්දී ඈමට හමුවීම ඉතාම සතුටුට කාරණයක්. විමල ධර්ම ජයවීරයන් විසින් පදවල සකස් කෙරුණු මෙම ගීතය සංගීතවත් කළේ හා ගායනය කළේ මහාචාර්ය සනත් නන්දසිරියන් විසින්.

0: සිංහල වැඩසටහන් පවත්වාගෙන යෑමට ධීරිය දෙන්නේ ඔබයි. ඔබ එලෙස ධීරිය දෙන්නේ සමාජිකත්වය තහවුරු කරමින් සරක් පාතා පවත්වන රේඩියෝ තෝනියට මූල්‍යමය ආධාර දෙමින් ඒ සඳහා ඔබට ස්තුතිවන්ත වෙමි. සෙනසුරාදා සහ ඉරිදා දිනවල පවත්වන සිංහල වැඩසටහන් තුලින් ඔබට පුළුවන් මේ ආධාරය ලබා දෙන්නට 94151923 94151928 දුරකථන අංක අමතා ඔබ වෙනුවෙන් අප නියෝජිතයන් එහි රැඳී සිටිනවා. තවත් ගීතයක් ඔබගේ සවනට.
1: අප ආදරණීයන්ගේ වියෝම දරා ගැනීම අපි කාටත් අමාරු දෙයක්. ඒ අතරින් සමා සමග ජීවිත කාලයක් පිළිසකේ පෙන්වීම සැමියෙකුට මෙලෙස දැනී තිබුණා. කිරණ් චින්තකයන්ගේ මේ සංවේදී අදහස් සංගීතවත්ලේ සංගීතවේදී දර්ශන ක්‍රමයෙන් විසින්නේ. මේ හැඟීම් බර ගායන විශාරද ඉන්දික ලීනගේ ගායකයාගෙන්

0: දැන් ඔබට අවස්ථාව ලැබී තිබෙනවා ඔබගේ යුතුකම ඉටු කරන්න. ඒ 2026 රේඩියතෝනිය සඳහා මූල්‍යමය ආධාර පිළිගැනීමට සෙනසුරාදා සහායිකතා දිනවල සිංහල වැඩසටහන් පවත්වන වේලාවේදී 94.19.23 සහ 94.19.28 අමතා ඔබගේ ආධාරය ලබා දෙන්න.
1: තණ්හා ආසා පොදුමැද සසරේ කතරේ චරමංගු සියලු දෙනාට නිවන් මඟ පෙන්වෙයි. අප ඉරා බුදුමයන් විසින් ඒ උතු සමුදුන්ට නැවත වඩින්නට ආරාධනා කරන්නේ විසරද විදුෂා රාජගුරු විසින්. නිල්මිණි වනික්සිංහයාලේ මේ අනගි අදහස් චාමර රුවන් තිලක විසින් සංගීතවත් කළා.

0: ඉතින් දෑබර අසන්නනි, මෙතැන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන්.
1: බ්‍රහස්පතින්දා රාත්‍රියේ ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන මම ධර්පාල කුටිකාරගේ. හිටපු ඇමැති පවුසට ලක්ෂ 66ක දඩයක්. හිටපු ඇමැතිවරයෙකු වන AHM පවුස මහතාට රුපියල් ලක්ෂ 66ක මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙස ක්ෂේත්‍රාධිකරණයේ පෙරේදා නියෝග කළා. ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකාර කටයුතු සඳහා නෙදර්ලන්තයේ රජය විසින් ලබා දී තිබූ සුඛෝභෝගී වාහනයක් සිය බුද්ධිලක පරිහරණයට යොදා ගැනීමෙන් පවුස මහතා මූලික අයිතිවාසම් උල්ලංඝනය කර ඇති බවද සඳහන් කළ ක්ෂේත්‍රාධිකරණයේ එම වාහනයේ ඡායාරූපයක් සමග සිලිමින සන්ඩේ ඔබ්සර්වර් හා තෙනකරන් පුවත්පත්වල මුල් පිටුවල පිටු භාගයක ප්‍රමාණයේ සමාව අයදීමේ දැන්වීමක් මාසයක් තුළ පළ කරන ලෙසද නියම කරනු ලැබුවා. අගමෙන් සුරු ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර හා ජනක්ත සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුර මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් පසුවයි. ඔස්කා සම්මාන උළෙලට පළමු වතාවට සිංහල චිත්‍රපටයක් තෝරා ගනී. බටහිර සිනමාවේ ප්‍රධානතම සිනමා උළෙල ලෙස සැලකෙන ඔස්කා සිනමා උළෙල සඳහා ශ්‍රී ලංකාවේ නියෝජනය කරනුමින් ලලිත් රත්නායක මහතා අධ්‍යක්ෂණය කළ රිවර්ස්ටන් චිත්‍රපටයේ නිල වශයෙන් තෝරාගෙන තිබෙනවා. රිවර්ස්ටන් චිත්‍රපටය තෝරාගෙන ඇත්තේ 99 වෙනි ඔස්කා සම්මාන උළෙලේ ජාත්‍යන්තර දීර්ඝ වෘත්තාන්ත කාණ්ඩයක් යටතේයි. වසර 100කට ආසන්නයේ ශ්‍රී ලංකේය සිනමා ඉතිහාසය තුළ රාජ්‍ය මට්ටමින් ඔස්කා සම්මාන උළෙල සඳහා තෝරාගත් ප්‍රථම චිත්‍රපටයේ රිවර්ස්ටන් බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති මහදිවුල්ලව මහතා පවසනවා. ලලිත් සත්නායක මහතා අධ්‍යක්ෂණය කොට ඇති රිවර්ස්ටන් චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය ලබා දී ඇත්තේ රංගන ශිල්පිනි නිමන්ති පෝරගේ මහත්මියයි. විහඟ ප්‍රේමය හා ආයු යන චිත්‍රපටද මේ සඳහා ඉදිරිපත් කොට තිබුණද අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබීම නිසා ඒවා තෝරාගෙන නැතයි සුදත් මහදිවුල්ලෝ මහතා පවසුවා. අහස TV නමින් නව රූපාණි නාලිකාවක් ළඟදීම ප්‍රේක්ෂක දෙනෙතට. ශ්‍රී ලංකාවේ රූපාණි නාලිකා අතරට අලුත් රූපාණි නාලිකාවක්ද ළඟදීම එක්කෙනවා. අහස TV යනුවෙන් නම් කොට ඇති ඉමම නාලිකාවේ විකාශනය ළඟදීම ආරම්භ කරන බවද එහි ප්‍රධානී ආචාර්ය සෙනෙස් දිසානායක මහතා පවසනවා. සීමාවන්ගෙන් තොර වූ ගුණාත්මක ජනමාධ්‍ය කලාවක් ප්‍රේක්ෂකයන්ට දායද කිරීම සඳහා අහස TV නාලිකාවේ මූලික අරමුණ බවද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ මහතා ප්‍රකාශ කළා. රතයුර පුවත්පත හා එලිවේයා සංගරාව ප්‍රකාශයට පත් කරන බිස්නස් මීඩියා ඉන්ටර්නැෂනල් සමාගම මගින් ආරම්භ කිරීමට යන අහස TV නාලිකාව පියෝ TV හා ඩයලොග් නාලිකා ඔස්සේ විකාශනය කරන බව එහි මව් සමාගම වන ඇග්‍රොටේඩ් සමූහ ව්‍යාපාරී සභාපති නිලංග කරුණරත්න මහතා සඳහන් කළා. ජාතික රූපවාහිනිය ඇතුළු ප්‍රධාන රූපවාහිනි නාලිකාවල සේවය කළ ප්‍රවීණියන් රැසක් මෙම නාලිකාට එක් වී සිටින බවද නාලිකා ප්‍රධාන ආචාර්ය සෙනෙස් දිසානායක මහතා පැවසුවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ලක්සංඛ්‍යාත ජනකාය. ශ්‍රී ලංකාවේ 27 වෙනි වරටත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුණානුස්මරණ ශාලාවේ පැවැත්වෙන කොළඹ පොත් ප්‍රදර්ශනයට දිනපතා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණෙමින් සිටිනවා. පසුගිය 26 වෙනිදා අගමැතිනි හරින අමරසූරියමෙනි වී අතින් විවෘත වූ මෙම පොත් ප්‍රදර්ශනය ඔක්තෝබර් 4 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ප්‍රදර්ශන කුටි 475කින් යුත් මෙම ප්‍රදර්ශනයට ජාත්‍යන්තර පොත් ප්‍රකාශකයන් රැසක් සහභාගී වන අතර මෙහි ඇති සීලම පොත් වට්ටම් සහිතව පාඨකයන්ට ලබාගත හැකි බවත් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ. මෙහිදී පොත් ප්‍රදර්ශනයට සහභාගී වන පොත් එළි දැක්වීම, ලේඛක පාඨක හමුවිය, සාහිත්‍ය විචාරය සම්මන්ත්‍රණයට පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදර්ශනයකින්ම විශාල වශයෙන් ජනතාව පැමිණෙන අතර ඊයේ එනම් 30 වෙනිදා වන විට 110,000කට අධික පිරිසක් ප්‍රදර්ශනයට පැමිණ ඇති බව එහි සංවිධායකින් පවසනවා. මාස 11කදී මද්‍රව්‍ය ටොන් 20ක් සැකකරුවන් 30,000ක් අත්අඩංගුවට. රට එකට ජාතික මෙහෙම ආරම්භ කොට මාස 11ක් ගතවන විට මද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 20ක් සමග සැකකරුවන් 30,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා. රට පුරා ව්‍යාප්තව පවතින මද්‍රව්‍ය ජාවාරම සහ මුලින්ම වැඩ පැවැත්වීමේ අරමුණින් රජය විසින් පසුගිය වසරේ ඔක්තෝබර් 30 වෙනිදා රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කළා. මෙම කාලය තුළ සිදුකරන ලද මද්‍රව්‍ය වැටලීම් 28,000කට අධික සංඛ්‍යාවකින් මත් කරල් 115,000කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර රුපියල් කෝටි 1,00,000ක අධික වටිනාකමින් යුත් ගංජා පැළ විනාශ කළ බවද පොලිසිය සඳහන් කරනවා. දැනට බන්ධනාගාරවල රඳවා සිටින රැදිවැන්ගෙන් 75%කට අධික පිරිසක් මත්ද්‍රව්‍ය වැරදිවලට අත්අඩංගුවට ගෙන ඇති අය බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.
0: ශ්‍රී ලංකාවේ තොරතුරු වෙත ගෙනාවේ කොළඹ සිට අප නියෝජිතයව සපයන ලද පුවත් තෙස්රෙන්. තොරතුරු ගෙනා මම ධර්මපාල කොටිකාරගේ. ආයුබෝවන්. විකාශනය කරන වැඩසටහන් වලින් වැඩසටහන් නම් බ්‍රහස්පතින්දා රාත්‍රී 11 සිට රාත්‍රී 12 දක්වා සඳතරු වැඩසටහනත් සෙනසුරාදා දිනයේ උදේ 7 සිට 8 දක්වා ශනිදා සාදයත් ඉරිදා උදෑසන 8 සිට 10 දක්වා ඉරිදා සංග්‍රහයත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙම වැඩසටහන් තවදුරටත් වසරක් ඉදිරියට ගෙන යාම සඳහා ඔබගේ මූල්‍ය දායකත්වය 9415/19/23 එහෙම නැත්නම් 9415/19/28 කතා කරලා ලබා දෙන්න. ඔබ ක්‍රෙඩිට් කාඩ් පත් වලින් මූල්‍යමය ආධාර ලබා දෙන්නේ නම් තාමත්ම ස්තුතිවන්ත වෙමි.
2: අප පසුගිය සති කිහිපයකම වරින් වර ඔබ වෙත ගෙනාවා දෙමව්පියන් හා දරුවන් අතර ඇති සෙනෙහස සහ ආදරය පිළිබඳ ලියවුණු ගීත කිහිපයක්. ඔවුනොවුන් එම ආදරය සෙනෙහස ප්‍රකාශ කරගන්නා විවිධ ආකාරයන් ගැන එම ගීතවලින් ඔබට දැනෙන්නට ඇති. ඉතින් මොනතරම් ආදරයෙන් සෙනෙහසින් බැඳුනත් දරුවන්ට වැඩි කාලයක් තම දෙමාපිය තුරුලේ ඉන්නට හැකිවන්නේ නැහැ. සොබාධාමට අනුව ඔවුන්ට ඔවුන්ගේ ජීවිත අලුතින් පටන් ගැනීම සඳහා දෙමෝපියන්ගෙන් වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා. අපි අද අදහස් කළා එසේ දරුවන් තම දෙමාපියන්ගෙන් ඈත්ල යන විට දෙමාපියන්ට දැන් හැඟී මොන වගේද කියලා ගීත කීපකින් ඔබ සමග බෙදා ගන්නට. අපාද පළමුව තෝරාගත් ගීතින් කියවෙන්නේ තම ආදරණීය දරුවන් දීගගේ පසු ගීතර තනිවන මව් කෙනෙකුගේ සිතේ ඇතිවෙන තනිකම පාළුව ගැන සහ ඇයි පාළුව මකා ගන්න අතීත සැමරු මතක් කරමින් ඒ දුක තුනී කරගන්න දරන උත්සාහයක්. ඉතින් අහලා බලන්න වියපත් වූ තම සැමියා සමග දුකසට බෙදා ගනිමින් තම දියණිය හා පුතා ඔවුන්ගේ මොනබුරු මිනිබිරියන් සමග නැවතිනතුරු බලා සිටින මේමව තම දුක ප්‍රකාශ කරන ආකාරය කොතරම් හැඟීම්වලද කියලා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගීත පද රචනයක් ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සංගීතවත් කොට තිබෙනවා. ගායනය ආචාර්ය නන්දා මාලිනී විසිනි.

තම දූ දරුවන් වැඩිහිටියන් වන විට ඔවුන් විවාහපත් වී තම තමන්ගේ කැදැල්ල ගොඩනගාගෙන ජීවිතේ ඉදිරියට ගෙන යාමට සූදානම් වෙනවා. ජීවිතේ යථාර්ථයේ මේ බව තේරුම්ගෙන තම දරුවන්ගේ පෞල් ජීවිතය ගැන උපේක්ෂාවෙන් බලන දෙමාපිය යුවලක් තම හැඟීම් ප්‍රකාශ කරන ආකාරය අප ඔබ වෙත ගෙන එන මීළඟ ගීතයෙන් අන්තර්ගත වෙනවා. ඉතින් අහලා බලන්න මේ දෙමාපිය යුවල කොතරම් උපේක්ෂාවෙන් තම දරුවන්ගේ ජීවිතය ගැන කතා කරනවද කියලා. මේ ගීතේ ගායනා කරන්නේ මහාචාර්ය සනත් නන්දසිරි සමඟ විශාරද මල්කාන්ති නන්දසිරි.

ඉතින් අපි අද කතා කරමින් සිටියේ දෙමාපියන් දූ දරුවන් එකට ගත කළ ජීවිතයෙන් මිදී දරුවන් තම තමන්ගේ පවුල් ගොඩනගා ගන්නට නිවෙස් වලින් බැහැරව සිටින විට දෙමාපියන්ට දැනෙන පාළුව තනිකම ගැන කියවෙන ගීත කීපයකටනේ. අපෝ ඔබ වෙතගේ ඉදිරිපත් කරන මීළඟ ගීතයෙන් කියවෙන්නේ තවත් අම්මා කෙනෙකු තම දූ දරුවන්ගේ නැවත පැමිණීම අපේක්ෂාවෙන් සිටින ආකාරයයි. වියපත් වූ මවකට තම ජීවිතය අවසාන කාලේ නිමවන්නට පෙර තම දූ දරුවන්ගේ සෙනෙහස ලබන්නට ඇත්නම් කොතරම් සැනසිරිදායකද? දරුවන්ගේ කුඩා අවදිය සමග ගත කළ ඒ සුන්දර ජීවිතය සිහිපත් කරමින් ඔවුන් නැවත පැමිණීම අපේක්ෂා කරන මේ මහලු මව කියන කතාව අහලා බලන්න. ගීතය ගායනය චන්ද්‍රලේඛා පෙරේරා.

විවිධ රස මත කරන ගීත අතරින් විරහ ගීත වලට බොහෝ දිනෙක ප්‍රිය කරනවා. ප්‍රවීණ ගායක ගීත කෝකිල එච්.ආර්. ජෝත්පාලයන් ගායනා කරන මේ ගීතයේද තමා හැර යන පින්වතියට අවංකවම සුපුරතන සමුද්‍රයට සෙත් කවියක් වෙනි විරහ ගීතයක් ලලිත් එස් මෛත්‍රීපාල විසින් අද රචනා කර තිබුණා.

0: ස්ත්‍රීසිපෙලි සෙට් ප්‍රජාගවන් ඉදිරියේ පවත්වා ගැනීම සඳහා රජයෙන් ලැබෙන ආධාර මුදලට අමතරව විශාල මුදලක් එහි කාර්ය මණ්ඩලයට වැය කරන්න සිදු වෙනවා. නඩත්තු කටයුතු, යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම වැනි කාර්යයන් සඳහා මේ මුදල් වැය වෙනවා. සිංහලාංශයේ රේඩියෝ තෝනිය සඳහා මුදල් ආධාර ලබා දීම ඉදිරියෙන් සිටියා. දැන් මෙවරත් ඔබට පුළුවන් එවැනිම උපකාරයක් කරන්නට. එනම් මෙම වැඩසටහන් ඉදිරියට තවසර ගෙන යාම සඳහා ඔබගේ නොමසුරු ආධාරය ලබා දෙන්නට 94151923 94151928 ඒ මෙදිරි දුරකථනාංක. ඔබට පුළුවන් මේවා අමතා ඔබගේ දායකත්වය ලබා දෙන්නට. ඒ වෙනුවෙන් අපගේ කෘතඥතාවය ඔබට පළ කර සිටිමු.
1: මේ ත්‍රිචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවය FM 92.3.
0: ඉතා සුන්දර වූ සෞම්‍ය රාත්‍රයක් වුවත් ඔහු බලාපොරොත්තු වන යෞවනිය තම අමුවට පැමිණියේ නැත්තේ ඇයිද යන්න පසුතැවෙමින් ගායනා කරන මෙම ගීතයේ පද රචනය හර්බර්ට් එම් සෙනුරත්නයන් විසින්, සංගීතවත් කළේ වී. ක්‍රිෂ්ණමූර්ති. ප්‍රවීණ ගායක ධර්මදාස වල්පොලයන්ගේ කටහඬයි මේ.